0: කියනතරම් ඔව් ඕනා ඇත්තටම ඕනා හතර තුනක් යනවා බස් එකේ ඔව් ඔව් මිසක කන්නේ නැති ඕනා ඒක
1: මම වාගේ හපුරුවා
0: ආනතර බැලි ගණ්ඩම් මම
1: මේක
0: ඕනා මේක දිනවා
1: මේ මොකක් ඔයනස්සියයි තමයි සම්පූර්ණ කිසිම වෙකින් කරන
0: ඔන්න මඩක්
2: නාන කරතෝරව මරණියන් දම්මා සෙවි